0: 3ZZZ 92.3 FM.
1: 3ZZZ anu dekai dasama tuna FM.
2: Me 3ZZZ Guan Vituliye Sinhala Sevaya. FM anu dekai dasama tuna.
3: IO1 Vasanavan. 3ZZZ ගුවන් විදුලියේ සිංහල අංශයේ මෙවන සදතරු වැඩසටහනටයි ඔබ මේ සවන් දී සිටින්නේ.

මෝහන්දකාරයේ දුර්ලල ප්‍රඥාවෙන් සීලු කෙලෙසන් පරදවා බුද්ධත්වයට පත්වුණු අපමහ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන් ගායනා කළ ලදම ගීතය විමලේන්ද්‍ර චතුරේගම විසින් රචනා කරලා තිබෙනවා. සංගීතවත් කරේ පී දන්සන්ද සිල්වා සංගීතඥයා තනුවක් යොදමින්. ආචාර්ය විසරද නන්දා මාලිනන් විසින් මෙම ගීතය ගායනා කරනු ලැබුවා.

අප බුදුපියාණන්ගේ තෙමගුල සිහිපත් කරන මෙම වෙසක් මාසය තුළ ඉදිරිපත් කරනු ලබන මෙම සමූහ ගීතයේ අනුර පියකැලුම්, සිතුම් නිමන්ත, නිපුල් බණ්ඩාර සමගින් සචිනි රණවක විසින් ගායනා කරනු ලබනවා. ගීතයේ පද රචනය තරින්දු කසුන් ජයවර්ධනේ, සංගීතවත් කළේ රංජිත් ප්‍රේමවීර විසිනි.

අතීතයේදී දිනදර්ශනීය වූයේ චන්ද්‍රයා මුල් කරගෙන නැත්නම් හඳ මුල් කරගෙන පෘථිවිය වටා සඳ භ්‍රමණය වන්නේ ගමන් කරන්නේ දවස් 28කට වතාවක්. ඒ නිසා මාසයකට දවස් 28යි. විදුලි බලය නැති එකන සඳ සඳ එළිය ඉතාමත් වැදගත් වුණා. පුර පෝය දවසට පුර හඳ තියෙන දවස බොහෝ විට ඉතාමත් වැදගත් කටයුතු වලට යොදාගත්තා. බුදුන් දවස බොහෝ දේවල් සිදුවුණේ පොහොය මුල් කරගෙන. අප මව් රටේ ඈත අතීතයේ සඳට සඳ මුල් කරගෙන වැඩ කටයුතු කළා. ඉර රස්නිය වැඩි වුණත් සඳ සෞම්‍ය එළියක් ලබා දෙනවා. සමහර විට මිනිසුන්ගේ සිතත් ව්‍යාකූල තත්වයකට පත් වෙන්නත් ඉඩ තියෙනවා. ඒ තරම් සඳේ බලපෑම තිබෙන නිසා. කොහොම වුණත් අපි අද බුදුන් වහන්සේගේ ඉපදුන දිනේ, බුද්ධත්වයට පත් වුණු දිනේ, පිරුණන් පාපු දිනේ, පුර පසළොස්වක පෝයදා සිදුවීම. ඒ වෙසක් පුර පසළොස්වක පෝයදා කන්දනාවච්චි සහෝදරයන් විසින් ගායනා කරන ලබනම ගීතය සංගීතවත් කළේ ටියුඩර් කන්දනාවච්චි. ගීතයේ පද රචනය එමර්සන් හිප්පොලකින්. මේ ටියුඩර් කන්දනාවච්චි සමගින් වික්ටර් කන්දනාවච්චි.

ඉතින් දෑබර අසන්නනි, මෙතැන් සිට ශ්‍රී ලංකාවේ තොරතුරු ගෙනෙන්නටයි අපි සූදානම් සිටින්නේ. ආයුබෝවන් සඳතරු තුලින් බ්‍රහස්පතින්දා රාත්‍රියේ ගෙනෙන ශ්‍රී ලංකාවේ තොරතුරු සයිබර් අපරාධකරුවන්ට ශ්‍රී ලංකාව තෝතැන්නම් වෙලා. අන්තර්ජාලය ඔස්සේ විවිධ වංචා සහ අපරාධ සිදු කරන වංචාකරුවන් පසුස්කීය සති දෙක තුළ ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් අල්ලා ගැනීමට පොලිසියට හැකි වී තිබෙනවා. දැනට මෙසේ අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 700කට වැඩි බවයි පොලිසිය පවසන්නේ. බුදු තෙමගුල සිහි කරන වෙසක් මහෝත්සවය මහ ඉහලින් සැමරීමට යයි. බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය බුදුවීම හා පිරිනිවන් පෑම සැමරෙන වෙසක් පුන් පොහොය මෙවර මැයි 30 වෙනිදාට යෙදී තිබෙන අතර එය උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට ශ්‍රී ලංකා වාසීන් කටයුතු කරගෙන යනවා. මේ නිමිත්තෙන් දිවිනේ සීලුම විහෙර විහාරස්ථාන හා සිතස්ථානවල සීල ව්‍යාපාර දානමය පින්කම් පවත්වන්නට සීල කටයුතු සූදානම් කොට ඇති බවද වාර්තා වෙනවා. මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවය මැයි 27 වෙනිදා මාතර දිස්ත්‍රික්කයේ තිහගොඩ පුරාණ විහාරස්ථානයේ කේන්ද්‍ර කොටගෙන පැවැත්වීමට සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ විධිවිධාන යොදා තිබෙනවා. එම උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා. එමෙන්ම රජය විසින් මැයි 27 සිට ජුනි 2 දක්වා වෙසක් සතියක් ප්‍රකාශ කොට ඇති අතර විවිධ බෞද්ධ සංවිධාන විසින් වෙසක් තොරණ සහ පහන් කූඩු ඇතුළු වෙසක් සැරසිලි ප්‍රදර්ශනය කිරීමටද කටයුතු යොදා ඇති බවත් වාර්තා වෙන්නේ. කොළඹ ඇතුළු තදාසන නගරවල වෙසක් තොරණ හා පහන් කූඩු විශාල සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කිරීම මේ දිනවල විවිධ සංවිධාන කටයුතු කරගෙන යනවා. එමෙන්ම මෙවර වෙසක් පොහොය නිමිති කොටගෙන මැයි 30 මැයි 31 දිනවල දන්තල් රාශියක් පැවැත්වීමටද පියවරගෙන තිබෙනවා. මේ සෑම දන්තලක්ම සෞඛ්‍ය අධිකාරී කාර්යාලවල ලියාපදිංචි කිරීම අනිවාර්ය කර තිබෙන අතර දන්තල් පරීක්ෂා කිරීම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු යොදවන බවද සෞඛ්‍ය සේවා බලධාරීන් ප්‍රකාශ කරනවා. කොළඹ නගරයේ බෞද්ධාලෝක මාවත හා හුණුපිටිය ගංගාරාමය ආශ්‍රිතව වෙසක් කලාප නිර්මාණය කිරීමට බෞද්ධ සම්මේලනය හා වෙනත් බෞද්ධ සංවිධාන පියවරගෙන ඇති අතර වෙසක් තොරණ පහන් කූඩු හා වෙසක් සැරසිලිද දන්තල්ද එම වෙසක් කලාපය තුළ සංවිධානය කොට තිබෙනවා. මේ හැර මාතර, ගාල්ල, ගම්පහ, කොට්ටාව ආදී ප්‍රදේශවලද වෙසක් තොරණ හා පහන් කූඩු ප්‍රදර්ශනයට කටයුතු යොදා ඇති බව ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වාර්තා කරනවා. මේ අතර වෙසක් උත්සවයේ උත්කර්ෂවත් බවට හා පූජනීයත්වයට හානිවන අයුරින් සිදු කරන ඔළුගක්කන් නැටීම, මුහුණු ආවරණ පැළඳ විකාර රූපීව හැසිරීම හා අන් අයට බාධාවන ලෙස ක්‍රීඩාකාරී වෙනස අධික ශබ්ද නිකුත්වන නලා වාදනය කරමින් පොදු ස්ථානවල හැසිරීමෙන් වළකින ලෙස පොලිසිය මහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. වෙසක් තොරණ ප්‍රදර්ශනය කරන කාලය තුළ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 4000ක් යෙදීමටද පොලිස් දෙපාර්තමේන්තුව පියවරගෙන තිබෙනවා. රජය විසින් ප්‍රකාශයට පත් කොට ඇති මැයි 27 හා ජුනි 2 දක්වා වූ වෙසක් සතිය තුළ මත්පැන් හල් මස් කඩ වසා තිබෙන අතර සත්ව ඝාතනයද තහනම් කොට තිබෙනවා. මුස්ලිම් භක්තිකයන්ගේ හජ්ජ උත්සවය යෙදී තිබෙන්නේද වෙසක් සතියේ යෙදී ඇති මැයි 28 වෙනිදා. හජ්ජ උත්සවය වෙනුවෙන් ඔවුන් ගවයන් එළුවන් ඝාතනය කරන අතර වෙසක් සතියේ එම කටයුතු කිරීමට ඔවුන්ට බලවත් ප්‍රශ්නයක් වී ඇති බවද වාර්තා වෙනවා. රටින් පැන සිටින අපරාධකරුවන් 226කට පොලිසිය රතු වරෙන්තු නිකුත් කරලා විවිධ අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින රටින් පැන මස් කඩ වසා තිබෙන අතර සත්ව ඝාතනයද තහනම් කොට තිබෙනවා. මුස්ලිම් භක්තිකයන්ගේ හජ්ජ උත්සවය යෙදී තිබෙන්නේද වෙසක් සතියේ යෙදී ඇති මැයි 28 වෙනිදා. හජ්ජ උත්සවය වෙනුවෙන් ඔවුන් ගවයන් එළුවන් ඝාතනය කරන අතර වෙසක් සතියේ එම කටයුතු කිරීමට ඔවුන්ට බලවත් ප්‍රශ්නයක් වී ඇති බවද වාර්තා වෙනවා. රටින්

නා කියන්නේ විසිනි. ඉතින් අහලා බලන්න. තම රටේම තවත් ප්‍රදේශයකින් පැමිණි මෙම වන්දනා පිරිස දැනට සම්මුතුන් කරන ආයාචනය කුමක්ද කියලා.

විවිධ ප්‍රදේශවල වන්දන ගමන්වල යන පිරිසකට මෙම සමාජ විෂමතාවය සිය දෑසින්ම දැක ගැනීමට ලැබුණු අවස්ථාවක් පිළිබඳව අප ඔබ වෙත ගෙනෙන මීළඟ ගීතයේ අන්තර්ගත වෙනවා. මහාචාර්ය සුනිල් ආරිරත්නයන්ගේ ගීපද රචනයක් සංගීතත් කොට ඇත්තේ ඔස්සින් මුණසිංහයන් විසිනි. ගායනා කරන්නේ ආචාර්ය විශාරද නන්දමාලනි විසිනි. ඉතින් අහල බලන්න වට වන්දනාවේ ගිමිව නඩේ තුටු ඒ සමාජ විෂමතාවයේ ඔබත් අතිඳලා තියෙනවද කියලා.

අපි අද කතා කරමින් සිටියේ සමාජ විෂමතාවය ගැන කියවෙන විවිධ ගීත කීපයකටනේ. සමාජ විෂමතාවයන් අතර මේ කුල භේදයට හිමිවන්නේ ප්‍රධාන තැනක්. කුල භේදය නිසා මිනිසුන් කොතරම් බේද බින්න වී සිටියත් ඒ මුලාවක් බවත් මිනිස්කම වඩා උතුම් බවත් පසක් කර දෙන මෙම ගීතය මුල්වරට ගායනා කොට ඇත්තේ ජේ.ඒ. මිල්ටන් පෙරේරා විසිනි. බෙනඩික්ට් ප්‍රනාන්දු පද රචනයක් සංගීතවත් කොට ඇත්තේ තිලක් කරුණාතිලක විසිනි. ගායනී ප්‍රියංකර පෙරේරා විසිනි. අහල බලන්න අප මෙලවට කරපින්නාගෙන ඇවිත් තිබෙන්නේ කුමක්ද කියලා.

ආදරයෙන් හා සමගියෙන් තම බිරිඳ සමඟ ජීවිතේ බෙදාගත් ස්වාමි පුරුෂ විසින් තම ජීවිතයේ අවසන කෙසේ කරන පැතුමත් මේ ගීතයෙන් අදහසෙනවා. මේ සංවේදී ගායනයේ විශාරද ප්‍රශාන්ත එරන්ද දර්ශන වික්‍රමසිංහ සංගීතවත් කළේ රසික දුමින්ද රචකයාගේ අනී පදවරක්.

0: ඔබගේ සමගින එන ටයිමේ සූදානම් වන්නේ අද වැඩසටහනට සහභාගී වූ නිරූපාකුලරත්න කාමිනී නාරම්පණාව තාක්ෂණ සහයෙන් මහේන්ද්‍ර කාලිංග මුදලී. වැඩසටහන සම්පාදනය කර ඔබගින් සමුගෙන යන මම ධර්මපාල කොටිකාරගේ ලබන බ්‍රහස්පතින්දා රාත්‍රියේ මෙයන් වැඩසටහනකින් ඔබව ගෝණින් හමු වෙන බලාපොරොත්තු වෙමින් ඔබගින් සමුගෙන යන්න ආයුබෝවන්.
1: ආයුබෝවන්.